0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග.
1: අහරුමෙන්නකී මුරක බයිමියු නං හීවෙ ෆෝන්නනී අහරුමෙන්නකී හමේ කණි ගාතකෙක්කම හගීගතුග අහරුමෙන්නකී මෙ ප්ලනෙට් කදිරිහුරි එම්මෙ පොඩු එං ආයිලා ආරමෙන් හෙදමුන් අන්නතා 250 මිලියන් අහර වේදානේ එකමකු ඉන්සානුගේ අමල්තකා හෙදී මිහර ආරමෙන්ගේ ෆස් බෑක් ඔෆ් එක බෑ නිති හිඟච්චේ ආරමෙන් නකි අඩී ගවයිච්චේ එහා ෆසේහෙන් ආරමෙන් නුෆෙනි දානේ එකමකු විස්නේත කඩුවටියේ හතර බෑක් ඔෆ් එක බෑ බරෝසාවනි ආරමෙන්ගේ මච්චකම් ආරමෙන් මේ කඩුගේ නර්සරි ಕುದಿ ಕುದಿ ಮಸ್ತಂ ಎಸುರುಮೆಂಗೆ ಕಾಣಾಯ ಪರೋಸಾವಣಿ ಆಹರುಮೆಂಗೆ ಮಚ್ಚ ಅದಿ ಎಸುರುಮೆಂಗ್ ಹಿಮಾಯಕಂ ಹೋದನೀವೆಸ್ ಆಹರುಮೆಂಗೆ ಕಿಬೆ ಎ ಮಸ್ತ ಬೊಡೆತಿವಮೊಂ ಕ್ಯಾವುಳೆನಿ ಕೊಂಬೈ ಹಮ ಯಕೀನುಂವೆ ಸೆಯಿ ತಿಯ ಇನ್ಸಾನು ಏಕಮಕು ಆಹರುಮೆಂಗೆ ಆಯಿಲಾ ತಿದನಿ ಹಲಾಕು ಕುರಮೊಂ ನೆತಿ ಕುರಮೊಂ ಕಂಡುಗೆ ಫಿನಿಹೂನು ಮೆ ಮತಿವುಮಾ ಆಹರುಮೆಂ ದಿರಿಉಳೇತನ್ ತಗೈಯರು ಕೊಂ ಹದಮೊಂದಾತಿ ಇತುರ ಮಿತಾಗ ಆಹರುಮೆನ್ನಕ ದಿರಿಯುಳ ವೇಕಣ್ಣೆ ಆದೇಶ್ ಕುರಂ ಆರುಮೆನ್ನ ಗೆಲ್ಲುಂದಿನ ಹುಟ್ಟಾಲ

ගගමන කරියම ගෙන්ද රාජද ශෝග මහයි සමද ගන බලාලන රාජක ඔන්ලයි නොස්තකු පහ කොලවේ මහම හබටක සිර හිතක පේසම් ියස ශාන පේසම් ියස්ක පහ කොලවේ හබටක බලාලායරුග පස්තුවාතකතිගේ පරවාගෙන සම්ගස් එංහස් අඩ්ඩි හදේ මීහු මිස්සුරු දශුන් ඔයි හබරම පහ කොලවේ හබරේ මීගතුරු මිනිවන්ද හ පේසම් ියස්ගේ හස ඩොකමට ගෙනස්තෙන් අතයි අරබුම ගන්න වාහකයා මස්සරිකම ගෙල්ලුම් වී රජරශුක එන වසිීෆා උපදදා හින්ගේ කොරප්ෂනුකම බොඩෆය හබරකි ස්වාහක්කොදේ හබරේ මේගතුරන් ගල් ගයිඩ් හිත්මෙතර අංහෙන් නුම් බිනාකොත්දේ හරකාති ෆස් ලේඩි මේ සුරගදශන හබරකා ගල් ගයිඩ් දුවහුගේ රස්මියත් රයිස්ක දෙකමන ශරෆරිකොත්ත බැස්කමයි හබර වසිීර ෆුලූ නගවාලෙ වී මස්තුවාතගෙති හුට්ටුවාගේ ස්කන්දිරුමක්කමයි හබරුස් මේ පාහකරවේ හබර මේගතුරු පේසම් ියස්ගේ පාහකොලවේ හබරතක බලාලාරග ෆුලුහුගේ කාමියාවී මිනනි රයිතුන්ගේ ඉතු බාරුන් සීපී ರಾಜ್ಯ ಮತಿ ಪಂಥಿಗೆ ವಕ್ತ ಚೈನಾಯ ಮೇ ಸೂರ್ಯೋದರ್ಶನ ಖಬರ ಕೀಸ್ ಪಹಾಕೊಲ್ಲದೆ ಖಬರೆ ಅದೇ ಮೂದು ವಿನಯ ಕುಳಿ ಹಿಮಾಯಪುರ ಮೇಳ ನಕುವಾಬರ ೇರು ದುನಿಯ ಹಾಕೊಲ್ಲ ಬೇಖಬರ್ತು ತೆರೆಗ ದುನಿಯಗೆ ದಿಫಾಯ್ ಬೇಗ್ ಯುಲಾಡ್ ಕೊರ ಕೆನಡಾ ತಯಾರ್ ವಣಿ ಕಂಬುಡಫೆ ಖಬರ ಫಲಸ್ತೀನ್ಗೆ ಫೆರುಗೆ ವಸೀಲತ್ತೋಗೆ ಮಚ್ಚ ಯಹೂದಿನ್ ವೆರಿವಿ ಗಂಡನಿ ಕಂಬುಡಫೆ ಖಬರ ಗಲ್ಸಾಗ ನಸ್ಲು ಹೇದಿ ಎಂಗ್ಹಾಸ್ ತುವಸ್ ಮಿ ಸುರ್ಯದಶನ ಖಬರ ಅದಿ ಕುರುಮುಸ್ ಖಂಡೋಳಿಗೆ ವಾಹಕತಕ ಬಹು ಜಹುವ ಮಶ್ವರಾತ ನಿಮ್ಮಾಲ ಕಂಬುಡಫೆ ಖಬರುಸ್ ಮಿ ಮಿನುಹು ಫಾಹಾಕೊಲ್ಲ ಬೇ ಖಬರೆ ದೆನ್ ಕುಳಿವರುಗೆ ಬೈ ಖಬರ್ತಕ ಬಲಾಲಾರುಗ میچ کے پہاڑ تو ریفری دیکھ کے رنگل پینلٹی نو سنگال کوچ بڑے فے خبر فاہا کولوے می گترم بلال بول کپا گلو ہر خبر ہے تو انگے انڈرسن سٹی انگریز لا تو کے ایم اگ بول ٹرانسفر می سرودشن خبرہ

මේ නෝදිහේක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM ඔන් දෙමෙ ගඩිය ගමි ගෙනස්තෙනි මස්ජිදුල් සුල්තාන් මොහම්මද් තකුරුෆානුල්ලාහ් උසම් ගකුරවේ හුකුරු නමාතුගේ අඩු වගතුන්.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුස් එම්මේ ගාතුග
1: මාමා හාලු කිහිනේ
2: අල්හම්දුලිල්ලා දරිෆුල මංගේ හාලු කිහිනෙත්ත
1: ආරමම සංගල මාමා කොංකමෙතති කොල්ලනි ගෙනේ මාමා ආරමෙන් අත
3: මාමා තිහා වරකම් උලේන කමන්නේ ආරමෙන් තිකන් කොල්ලාපානෝ
2: දරිෆුල මෙන් හා දරංගලේ තිගුත මාමා ගාතන් ඇස් මාමා හාලු බලාලා මාමගේ කන්තත්ත කොල්ල දෙති මාමා වරන් උෆාවේ
4: ದತ್ತ ಕೊಳಂ ನುಹುರೆ ಮೆಗೊಂಡಿಗ ಇಶೀಂದೆ ಆಹಾರ ಕೊಳಂ ಹುರೆ ಲಫಾಣ ದತ್ತ ಇಶೀಂದೆ
5: ಹಾದ ಅಂಗಳೆ ಕೊಕ್ಕೋ ವರ ಬೊಡ ಶುಕ್ರಿಯ
4: ಕೊದ್ದೆವೆ ಕುಡ ಕುಡ ಹೇವ ಕಮಕು ಎಹೆ ಮೀಹೆ ಗೆದತರು ಅಮಾಂವೆ ಉಫಾವೆರಿ ವೆದಾಣೆ

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුස් එම්මේ ගාතුග
1: මෙහන් මෙවනි MFS මේ ෂෝගේ මේ හෆ්තාගේ MF ෆහු සෙග්මන්ට් ආදේ OST හමෙන් ආදේ ෆා

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගාහර්ට්ස්
1: නොමදිය එක මෙගාහර්ට්ස් දිවෙහි FM අසුරු නමාදු වගතු
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

එකලේග ෆාන් දෙන්නෙවි අලුගේ වෙරි රැස් කලාකු අලායං අලාමාතිල්ලව්වා ෆාන්දේවි එකලාංග වහහි කුරෙව්වි කලේග ෆානං ඔයින් අලාමතකි ෆොරි හැමත්තින් රේ වන්දෙන් මීස්තකුන්නා කලේග ෆාන් වාහකනු දක්කවා හුඩමේ.

එකමනා විදාළුවිය, හම කශවරුන් තිබාගෙ කිබෙන් සලාම කුරවුම රහ්මානු වන්ත රස්කලාග හදරතුන් අහුරෙන් වාගේදී රක්කාතරකන ලිබගන්නමේ තිබායි අල්لهහ බිරුවෙතුවා මීහකු කම්ගා වනීනමේ.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: සාදවද ඉෂින්ද
2: කමුක්තු අලවණ්ඩක් ගෝවාලෙවි
1: සාදෝකේ හවල් කරක් ඔබමසෙක්කතේ වර ෆරවාතරි කමයි කේ රංගල කුරා මොස්සෙ අහරම් බෙලියස් නුබෙලියස් උරිහකමස් තිකුරනේ වර ජිම්මා දරු කමයිකෝ ekam fahaga ko shukru ada kuram vegen guali
2: shukriya sir
1: tigatan abades kuriyadde te hivara farwaterikan dokon nulatinge
3: islami udarehuga famale fawani harudana shakhsiyet tahuge aligada viduwaru
4: ಅಲ್ಕುಣ್ಮೆಂಗ್ ಎಂಎಂವಿಸ್ ತನ್ನ ಗೊತುಗ ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಹಿಮಿನೆ ಅಳುಕಂಗೆ ದಾಯಿರಾಯ ಮುಆಮಲಾತುಗೆ ದಾಯಿರಾಗ ಬಯ ಕಂತತ ವಕಿ ಗೊತಕ ಕುರುಂವಣಿ ರಸೂಲ ಸೊಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ವಾಜಿಬ್ ಕುರಫಾಫ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: ොඩාවේ කිබුරේ රූමකි මූමිනුන්ගේ සිෆයින් නෝ ොඩා කමකි ඉන්සානායජ්ජෙහේ ඉජතිමාඊ බලි තහුගේ තෙරෙන් එම්මෙ නොරක්කා තෙරිකම් බොඩු බලි කිබුරවැරිවේ ොඩාවගෙන්වා මීහාගේ ගාතුගා එහෙම් මීහොන්නකී එවවෙස් අගෙන්නේ නිකමැති බයි එක හල මීහුන් එහෙම් මීහුන්නා මොආමලයික් කොරාණී වරන් ඉහා නැති ගොතක එෆද මීහුන්නකී මතී වසීෆාතකින් අදා කොරමුන්දා බයික්කමුගා වනී නම එමීහුන්ගේ දශුගා වසීෆා අදා කොරා මීහුන් තිබේනී අබදුවෙස් පිරුවරි හාලතිග්ග එයි එමීහුන්ගේ වෙරින්ගේ දුළුම් බේරු එදානේ හුතුරු බස්තකෙක්ගේ සබබුන්නා වසීෆාගා දෙමිති බෙවේනේ කමුගේ යගින්කං කුඩකමුන් එකමුගේ නතීජායකි එෆද මීහුන් හිංගා ඔෆිස්තකුන් රයිතුන්න දේන් ජෙහෙ ඛිදුමෙ එද්දුවහුන් අනෙද්දුවහ බොස්සුන් ලමුන් දියුන් රයිතුන්ගේ මෙදුගා හමනු ජහුන් උෆෙදුමක් මගු ෆහිවුන් මී තරක්කී වමුන් අන්න හුරිහා කවමුත්තකෙක් ගාවෙස් ෆෙතුරිෆාවා නොරක්කාතෙරි ඉජතිමාඊ බයියේ අලගනුමෙන්ගේ රාජ්‍යයෙන් වෙස් මදුන් නමවෙස් මිෆද මීහුන් ෆෙන්නමුන්දාකමී හිතාම හුරිකමෙ බයින් මීහුන් බොඩාවෙ ඔලනී නසබුගේ මොළුකමුන් කමක් බුනවෙ අනෙබ්බයකු බොඩාවනී ෆෑසාවෙරිකමුන් අනෙබ්බයකු කිබුරවෙරිවේ බොඩාවනී ලිබිෆාවා ඉල්මුගේ මතිවරිකමුන් අනෙබ්බයකු බොඩාවනී අදා කොරමුන්දා වසීෆාගේ ගොතුන් හෙව විස්නුමෙත් දෙව්වාෆාවා එවවෙස් මීහකු එහෙ මීහුන්ගේ මච්චක් බොඩාවෙ කිබුරවෙරිවේෙන් නූලේනෙ එහෙනී ඉන්සානාය ලිබිෆාවා කොම්මෙ රඟලුකමකී මෑන් අල්لهහු ඒනාය දෙව්වාෆාවා නිියමතෙ ෆෑසාවෙරිකමා ඉල්මුවරිකමා හුනරුවරිකමා මතී වසීෆායා මිකංකමකී අල්لهහු දෙව්වා නිියමැත්ත එකංකම ශුකුරුකොන් හුරුමී වාජිබුකමෙ ඇයි එකංකන් දෙමි හුරුමල්ලිබේ බාරෙවවෙස්මෙ ශුකුරු කුරුමුගේ තෙරේගා තිමාෆද අහුන්නා උහතුන්නක් කමේ හිතුමා ඕගා තෙරවුමා මඩු මොලිවුමා පොඩාකන් දූකොල්ලුමා රීති මුආමලයික් කුරුන් හිමෙනෙ එගොතන් අමලු කුරුමුන් තිමායන් එහෙම් මීහුන් කමේ හිතා අල්ලාහුගේ රුහි බොඩිගතුන් ලිබේනෙ තිමා හිංගා ඔෆීහෙ නුවත කුරාකමෙ එම්මෙ එදෙවේ ගොතුගා කාමියා බීගෙ ලනු දනියා හමය වාසිලුවුමගේ මගු ෆහිවානෙ කීර්ති රසූලාගේ හදීසෙක් ගාවෙ وما تواضع احد لله الا رفعه الله المسلم ماني الله اتكا مدو موليوا اككويس اكلانگه امي هگگه درجه متيوري نكورو واي نوئ بوداوي كيبور وريوي اولونو ميهونگه واهك كيرتي قرانوگه ات سورتيگا بيان كورو وافاوي ايگه ترين اككي قارون نامك كيونو ميه ايناگه එම්මෙ ඉස්සතුගෙ දුවහු ඒනායා ඒනාගේ ලෂ්කරා හුරිහා මුදලකායෙකු අල්ලාහුගේ අමුරු ෆුල ගම්බවාගති එයි කිබුරු වෙරිවේ බොඩාවෙ ගතුමුගේ නතීජ

දෙං එකමනා ඔන්න විත්හාන්ගේ දසුම් එකමනාය මලාය කතා ගොවාලෙබ්වේ හිතාමනුකරබ්වාශ් හමකශවරුම් කමනාගේ වෙරි රස්කලාන්ගේ කමනාත්තිය ඔන්න විත්හාන්ගේ දසුම් ෆෙං ආරිල්ලෙබ්වේ.

0: දිවෙහ FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌර්තක ඛයාලුත අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලුමාත එකියකි හුනර්තක තජුරිබ එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජ්තමාවගේ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජ්තමාවගා දෙකොළෙරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගෙ බේනු හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙග්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅ්මිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැ තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගෙ බේනුම් කුරුම වනී අංගවාෆා رسول الله صلى الله عليه وسلم ارشاد دبوا فاوا غوتوغا مسلمكو اچبونا نما بونام واني هيوبه هيوبه بونه وينن نما اچ نوبونه هانو هورون مامولو حكمت تريكو ايناگه کودا دریفول دین نصيحتگا بونه فاوا کما ريوا کوري فاوي تيبا ميهکا جدل کوگگن بالي بيدانه اکمکو හනු හුරෙගෙන් බයෙන් නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වරෙ එහෙන් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශේ ෆහේ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරාන්ජෙහේ ෆදයකුන් හනු හුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්.

0: මේ ෆාරුත් එකන් කරම් වානේ.
1: දත්තා කොළම් නොහොර මේ ගොඩිග ඉශීදේ අහරෙන් කොළම් හොර ලෆාන දත්තා ඉශීදේ
2: හාද අංගලේ කොක්කෝ වර බොඩ ශුක්‍රීය
1: කොද්දවේ කුඩ කුඩ හෙවකමකුන් එහෙම මීහෙ ගෙදතුරු අමාම්වේ උෆාවෙරි වෙදානෙ
3: ෆිල්මා මියසිකුගේ දුනිය ෆීනාලුම තයියාරුත
0: එහෙංගමවානම පොප්පොන් හොදා තයියාරුවේ දිවහෙසම්ගේ මොනිපුර ෆිල්ම්ගේ දායරාගේ හාස්ස ෂෝ එම්එෆස් ආහාර පතක
3: බොක්ස් ඔෆිස්ගේ එම්එ හිට් ෆිල්ම් තගුගේ මවුලුමාත්
4: ඉරයි මහරික රකම් ප්‍රපාච මර කොයි රෂ්ඨානිය
0: එම්එෆ හොගේ ට්‍රේලර් තක බලාලන් එම්එ කමුදානේ සීරීස් තන් අදි හෆ්තාගේ තරි
5: decades each life a faded lesser copy
3: of popcorn theater in emme kamuda film toge ha samanzaruta ost bank handa nattanu leve lavataka tibe fulunge magbul tariya kaiku nuwadi hasikun
6: pe kalile sara phone kobbala ah mihiri phone
7: nikam visnal bala wafir vejere tikam huttala ahare miuna nichike nubuna
3: emme fas komme haftaek hukuru dehoge mendur fo deje hair
0: hama ekani nuwadi ekem megahertz dive fm
8: चंदाई देखा अखा बाजू माँ हमरे रखा ई देख करे मनवा तैया धक्का
9: MFS
0: एम ए कमदा फिल्म में गनी की हावर का तो है फिल्म में जवाब की बड़े रंगल गंगे
10: की न कुंदिरी उलेनी खलाया नुला मेहतुगा बिंदु के दे निशाना नुला
0: ಎಮ್ಮೆ ಕಮುದಾ ಫಿಲ್ಮ್ಗೆ ಎಮ್ಮೆ ಹಾಸ್ಯಕಮ ಕಿಕೊಬೇತೋ ಹ್ಯಾಫಿನಮ ಜವಾಬಕಿ
11: ಫಿಲ್ಮ್ಗೆ ಹುರಿ ಹಾಕಮೆವೆಸ್
12: ಈ ಚುಟ್ಕಿ ಸಿಂಧೂರ್ ಕಿ ಕೀಮತ್ ತುಮ್ ಕ್ಯಾ ಜಾನು ರಮೇಶ್ ಬಾಬು
0: ಎಮ್ಮೆ ಕಮುದಾ ಫಿಲ್ಮ್ಗೆ ಮಿಂಬರು ಬನಾಲ ಟೆಸ್ಟಕ ತಯಾರ್ತೋ ಹ್ಯಾಫಿನಮ ಕೊಬ ಜವಾಬಕಿ
11: ಹೇವಲ್ಲ ತಯಾರ್
13: ದೇಹ ಸರ್ವಿಸ್ ವನ ಆಹಾರ ದಿವಿಹಿ ಫಿಲ್ಮ್ಗೆ ಸ್ತೆನಿ
14: ಮೂವಿ ಮೂಡ್
0: ಎಮ್ಮೆ ಕಮುದಾ ಫಿಲ್ಮ್ ಎಂಗೆ ಎಮ್ಮೆ ಮರು ಬದಲು ದಿವಿ ಎಫ್ ಎಂಗೆ ಟೀಮು ಮಿಜೂರಿ ತಯಾರ ತೇಬೆ ಫ್ರೂನ್ ತಯಾರ ತೋ
14: ಮೂವಿ ಮೂಡ್.

මෙහර මේ වාගතකි හෝෆෙන් ගිනන් දෙක්කි වරකශ කමි කාමයක්පුුවන් ොතින් එම හෝෆෙන් නුන්නොත එන එරේ ෙරුණි මේනකම අනිර අනෙක වාතික මීහකම්මි වනි හමේකන මදුමාත ඉදුම හුරගෙනෙසුනු නිකන් කෙරෙම් වානේ පෑසා ගෙනවා වාන මේ මුදා ගෙනවා රිසෝට්තන් හිමෙන වාන මිහුන්ත මතකුර කොන්ට්‍රෝල් කරේ වාන එහෙම මිහාර මේ ආයකමකි අනිකස් කතුන්න ගොවාල හැම්බරණි අහන්න හම එකම් වාන් එබෝති නිකම් විස්නාය බැ දිරේරහ මන්න මති කෙකිගෙන් අරාතේ කෙකිගෙන් එරවකිද මේ බත්තව කෙගති ත ෆෙන්ගන් ෑබග විස්ත විස්නාලබ එක මෙහාර මෙයයි ආනු ගෑඩින් බයිකු දෙන නුව සගේන කරන ආනුවයි කෝචක්කම මෙසවනු බිං ආම හම බිමේ මෙහි රර්ශව කොනෙලා වකිසාකු පෙල්ලන හරු වෙලිගණඩ ඒයි ආනු ඒ කෙන්ඩේනී වරං හරු එච්චකු දෙ පහරග මොහරෙන්ක වෙස් කණඩාද එක මොහරෝන් කණඩඥා ඒන වරං හාලු ගොලේනේ එතත් දුහකුන් කිරියා ඉංගිලි කොප්පලේ වර කණඩාලිවෙන් එහෙමෝ මේ ෆොරෝ එච්චි ෆෑහස් වර ගදය කණඩාලිවෙන ඒ ආනු කණඩාලිම අරානෙ ෆෙන් මච්ච ඒ ආනු කරනු කැනුණේ ෆෙන් අර එහෙනුනි ෆෙනෙන් අරන එපුර මච්චක එහෙම විස්නා මි ෆෙනුනී දිරේරා ඒගේ සාතුක අමිල්ලෙ දිරිගෙන් කෙකෙගෙන් අරාතිවෙ ආනුගේ අඩින් එරියකි නුන් හම ආස් ආනුගේ අඩින් ආස් බින් තොරෆයා කුරුමති මිහිරි ෑපෑගන්වා එම එහාවර තිමන්නේ මිකම් පෙනනිජෙම ආදෑගේ මිහ නොනේ තිමන්නේකි එම කයේ තිදා මිහාගේ පහතුන් නොදාශේ තිමන්නේ මිකම් විස් ලිබෙන්ගේ පෝතයන් දිරේරහලියුමකි කියහා මුත්සදිකම තැනක කියා උපාවිරකම දෙන් මේ පිරිහෙන ගාදෙස්කම අල්ගොඩ ගබුල් කරන එම ආදාගේ දිරේරහෙන්නු මිනැම් මිලිබෙනකි දිරේරහාමක ෆෙන්න්න මිහෙකෝඥා එකකි දිමදිම එක ගෞම තකුම් වෙස් පෑස ඔහය ගොයි බානේ වර රඟල් කියයාලෙමින් එතු.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆු ෆිල්වැද දෙනුමුග අබදුවස්
1: සාදවද ඉෂින්ද
2: කමුක්ත වලවඬක් ගොවාලෙවි
1: සාදෝකේ හවල් කරක් ඔබම්මස් එක්කතේ වර ෆරවාතරි කමයි කිය රඟල කුරා මොද්දෙවෙ අහරම් බෙලියස් නුබෙලියස් උරිහ කමස් තිකුරනේ වර ජිම්මා දරු කමයිකෝ එකම් ෆහගක ශුක්‍ර අදා කුරම් වෙගෙන් ගොවාලි
2: ශුක්‍රියා සර්
1: තිකතන් අබදස් කුරියද්ද ති හිවර ෆරවාතරි කම් දෝකන් නොලාතින්ගේ
3: ඒ ಕೊಡಕ ಫಹತ ಜೇಲಮ ಆಹಾರಮ ಇಹ ಕ್ಯಾರಿ ಗತಿ ಮೇ ಮಿಹ ಉಂದಗುವಾನ ಏನಾ ಚಾ ಪಿನ್ ನಂಬರ್ ನು ಫೆನ್ ಹಿಸಾಬ ಗಣ ತಿಬೆ ಮಾಣಿ
4: ಆ
3: ಕೋಪ ಮಿತಾ ಹುನ ಡಸ್ಬಿನ್ ಎಹರಿ ದೋ ಮೇವೆಸ್ ಡಸ್ಬಿನ್ ಕಣ್ಣು ಲಾ ಮಾಣಿ
0: ದಿವೆ ಎಫ್ಎಂ 91 ಮೆಗಾಹರ್ಟ್ಸ್
5: me fa

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග.
1: දිවේ FM එහොන් දෙරින්නා බද්දල් කරණි.
2: වරන් ખાસ හුෂේලුන් තෙරියෙ.
3: ගෙස්ට් ආර්ජේ.
4: ගෙස්ට් ආර්ජේ ගතුග බද්දල් කුරා ෆරාතායකු තෆාත් මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්.
3: ගෙස්ට් ආර්ජේ.
2: නුවදිහ එකෙන් මෙගාහර්ට්ස් දිවේ FM
5: ගෙස්ට් ආර්ජේ. බුරස් වෙද්දෝගේ රේගඬු අග්ගඩි ෆනරෑග ස්ටුඩියෝයින් වගුතු.
6: සාදවද ඉෂින්ද
7: කමුක්ත වලවඬක් ගොවාලෙවි.
6: සාදෝකේ හවල් කරා කොබ්බෙම්මස් එක්කතේ වර ෆරවාතරි කමයි කිය රඟල කුරා මොද්දෙවේ. අහරෙන් බෙලියස් නුබෙලියස් උරිහා කමස් තිකුරනේ වර ජිම්මා දරු කමයිකෝ. එකම් ෆහගක ශුක්‍රවාදා කුරම් වෙගෙන් ගොවාලි.
7: ශුක්‍රියා සර්.
6: තිගතන් අබදස් කුරියද්ද ති හිවර ෆරවාතරිකන් දෝකන් නොලාතින්ගේ.
0: දිවේ FM 91 MHz.

අයිස්වාන් වාල් තිමන්නායන් හමකශවරුන් අයිස්වාාවේ පහැ තිමන්නාය බප්පත භාවාශ ඒරුම් බප්පය සීදා වෙගෙන්වා තෙදුමගකම් මගුදකා හොශීමේ.

0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
1: දෙං ඉන්සානගෙ ශුعූර්තකා خියාලුත අනෙ ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලුමාතා එකියකි හුනර්තකා තජුරිබා එබ්බයිගෙ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජතමාවගෙ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොළෙරිකමා ෆිතුන ෆසාද උපෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන්